අපි මීල් මිලායා සදහි නේඩෑ දූර්ණ ජානෝ ගුරු කෑසවද නජීක් පචානෝ බිගසෑ කමල් කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දෙේකායා ආපේ කර්තා සච්චා සොයි ආපේ මාර් ජිවාලේ

තිස් දේවඩ අවරණකොයි අපේ බක්ෂේ මේලනේ සරම් ප්‍රාප්ත හොයි සාචා සායිබ මහරෝ සත්ගුරු දියා දෙපායි අමෘත වර්ෂේ මන් සන්තෝකියේ සච රහේ නිවලායි